0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: ජිස්මානී ගොතුන් කුදින් තර්බියත් කුරුමකි කුදින් තර්බියත් කුරුමුගෙ මසූලියතු උෆුල්ලවා එම්මෙහා ෆරාත්තකුගෙ කොඬුගා ඉස්ලාම් දීන් අලුවාෆාවා වරම් මුහිම්මු මසූලියතේ ජිස්මානී ගොතුන් කුදින් තර්බියත් කුරුමුගෙ බේනුවකි එකුදින් රක්කාතෙරි කමායකු ෆුරිහම දුලහෙව කමෙග්ගෙ මතීගා බොඩුකුරු මෙගොතුගෙ මතින් ފުރިހަމަ ಸಿಹ್ಹತೆಗ್ಗಾ ದುಳಹೆಯೊಕಮ್ಮತಿ ಕುದಿನ್ ಬೊಡುಕುರುಮಟ್ಟಕ ಕುದಿನ್ಗೆ ಬಪ್ಪಗೆ ಕೊಂಡುಗಾ ಇಸ್ಲಾಂ ದೀನ್ ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಅಳುವಾಫಾವಾ ಮಸ್ಊಲಿಯತಕಿ ಏನಾಗೆ ಕೆರಿಫೋರುನ್ ತೆರಿಕಂ ಹುರಿ ಮಿಂಬರಕುಂ ಕುದಿನ್ನಂ ಹರದುಕುರುಂ ಮಿಗೊತುಂ ಕುಜ್ಜಾ ಫುರಿಹಮ ಸಿಹ್ಹತೆಗ್ಗಾ ಹೆದಿ ಬೊಡುವುಮ

0: وديها كم ميجا هرتز تي في اف ام.
1: කොම්ම ඉන්සානකස් කොම්ම නස්ලකුන්ගෑ මීහක වීනාවස් කොම්ම සරහත් දෙග මීහෙන්නාවස් මීන් කොම්ම මීහක වෙස් හිතරාම් කුරංචිහේ අලුගන්මෙන්ගේ අමිල්ල නෆසන් හිතරාම් කොරාපදැන් එහෙන් ෆර්දුන්න වෙස් හිතරාම් කොරව්වා හිතරාම් කොරව්වා හිතරාම් හෝද්දවා

කොම්ම හප්තා කිවිස් හෝම දෝහෝගෙරේ අගගටි පනදෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ ගුමත්තට.

0: දරින්
1: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස්තිනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උෂායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුගවාදියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
2: දිවහෙසම් දිවහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
3: නොදිය එක මෙගහර්ට්ස් දිවහිය FM

0: Viral Vibe. Viral Vibe.
1: ලිස්ටුක දෙවනෑගමියති 4.49 බිලියන් ස්ට්‍රීම් අයකු ස්ටාර් බොයි. දෙහා 16 රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගේ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකේ ඉලෙක්ට්‍රොනික් මියුසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වර තෆාතු ජමානි ලවේ. ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾ ಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹೊಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸೋದಾಫಾ.

0: ඒනා දෙන්නවි කලේග පානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේග පානු වානම පහැ එ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.
1: فألقى عصاه فإذا هي ثعبان مبين.
0: دين إكليغ فانو گ اساکول إكليغ فانو إللوي فاہ إهندو إ اساکول فالو گموا حرفا يکا وجه.

0: එකලේ ගිෆානු ඉදි වඩා ගන්නවනී පශාග තිය බෑමීහුන්ගේ බිමුන් තිය බෑමීහුන් නෙරලෙවු මශ වීමා තිය බෑමීහුන් අමුරු කුරා ගොතකී කොබෑහියේ.
1: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
2: අලිනෝ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්ම හක්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනෑ. අම එකනි නෝදිහයක මෙග හට් දිවහි එෆෙමු.
1: ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේකුමත්තා.

මෙහරගඩින් ස්කඩි සෝල මිනට් මේ නොදෙහිකම ගැස්තෙවි එෆ්එම් මෙගඩි ගල්ගු මේ කුරියම් මේකෙන් දාටි ටයිම් රිකුවෙස්ට් මේ ෂෝ ගල්ගු මේකේ හොන්තරින් ගේ රිකුවෙස්ට් තකේ හිමනාල දෙමු මේ අන්නනි මේ ෆාර්විස් හම මෙසේජ් එක එක රිකුවෙස්ට් කෝ ෆවා ලවේ දෙ මේ ජහාල දෙනි මේ ෆාර්ග මෙසේජ් ක මේ වනි හයි රම්ලා කීන හාලු මෙගඩි ග මේ මෙසේජ් කොල්ලි හම වඩ රීත් ලවෙන් අඩු හාලා හිතුන් රෝලි ඇල්බම් ගේ ලවතන් හුන්නානේ නොndo රෝලි ඇල්බම් ගේ ලවතකො මිදිම බලානු හේ ලව ජහාල දීපා ખાસ කොලාණි ವರ ಖಾಸ ಕುಚಕ ಎಮ ರೋಳಿ ಆಲ್ಬಮ್ ಗಲೌತೆ ಹೋಗತೆ ರೇ ಮಿದಿ ಮಾ ಬಲಾಣು ಹೇ ಮ್ಯಾ ಸಬ ಮಿ ಜಹಾಲ್ ದೇನೆ

තිමම්මෙන්ග ගාත කලේග ෆානු වඩෑගතුන්ගේ කුරින්නායි. තිමම්මෙන්ග ගාත කලේග ෆානු වඩෑගතුන්ගේ ෆහුම් වෙස්. තිමම් මෙන්නම් උඳගූ ලිබෙමුන්දේ. එකලේග ෆානු විදාළුවේ තිය බෑ මිහුන්ගේ වෙරි රැස් කලාන්ගේ තිය බෑ මිහුන්ගේ අදාවෑ තෙරිය හලා කුරව්වා. තිය බෑ මිහුන් බිමුගා වෙරි කුරව්වාෆා හුට්ටෙ. දෙෙන් තිය බෑ මිහුන් අමල් කුරණී කිහින කුංකං එකලාන්ගේ බල්ලවා වොඩිගින්වානෙතේ.

මෙහර ගඩින් අගඩි 30 මිනිට් මේ නොදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩි ගල්ගුන් මේ කුරියම් මෙගෙන්දනි චාලු රාගු අද චාලු රාගු මේ ෂෝ එකේ දිවෙහි අමිල රාගු ලවතක හාස කොල්ලා අල්ගුන් මේ කුරිය ගෙන්දා ෂෝ එ අල්ගුන් මේ ගේහුන් තෙන්න වෙස් ෆුර්සත ඕන්නානේ මෙගඩි ගේ එවස් ලවෙන් අඩුව හාලු මුගේ හම PSM එයා මෙදුරක DFM 91 මි පේජ මෙ ජෙහෙනි මෙසේජ් කොල්ලා අද දිවෙහි ලවතකුන් එ ගෙනස් තේ ඉහු සාස්තක අඩුව හාල ෆසෙහ කමකි අල්ගුන් මෙන් එම් වෙස් කබුල් කුරානේ කමෙ අමිලවන්ත කමා ගුලිෆවා ರೀತಿ ಮ್ಯೂಸಿಕ್ ಹುರಿಹಾ ಉಮರ್ ಫುರೇಗ್ಗೆ ಮಿಹುವಿಸ್ ಅಡುವ ಹಾಲಂಬೇನುವೆ ಅದೇ ಮಿಹಾ ಹಿಸಾಬಾಳ್ಗೊಂಡ್ ತಂಕೊಳೆ ಕುರಿಯಂ ಮಿಜೆಹೆಲನಿ ಹೆದೇ ಕುರಿ ಆಲ್ಬಮ ನಸೀರ್ ಕಿಯಾಫವಾ ವಾಕಿವಿ ಕಲಾಗೆ ಸಬುಂ ಮಿ ಲವ ಅಳ್ಗೊಂಡ್ ಮಿಹಿಮನಾಲ್ದೇನೆ

මිහාරු ගඩින් අගඩි සාලිස් මිනිට් මේ නුව දිහේකේ මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩිය කල්කුණ මෙන් කුරියම් මිගෙන්දනී චාලු රාගු ෂෝග බෑවිරි වෙලමනුනි මිගඩිය ගලවෙන් හිමනාලුම බේනුම් කමග වානම PSM යා මෙදුරුක DFM 91 මි පේජම් මිජෙහෙලි මෙසෙජ් කොල්ලා ಅದೇ ಅಲ್ಗುಣ ಮೇಗೆ ದಿವಿಹಿ ಎ ಮ್ಯೂಸಿಕ್ ಕಿ ಅಬದೆ ಸಮಹಿತಕ ದಿರುಂದೆ ಫುರಿಹಮ ಮ್ಯೂಸಿಕ್ ಅದೇ ಮಿಫಾರ್ ಅಲ್ಗುಣ ಹಿಮನಾಲ್ದೆ ಮ್ಯೂಳೆನಿ ಎಕ್ವಾಟಿಕ್ ವೈಬ್ಗೆ ಲವತಕೊಂ ಪಾರಿ ಮಿಲವ

0: TVFM නුවදි හේක නබහ
1: රාන්තකා ගුලිපවි කික්යාම රීතවවසසා
2: රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් TVFM ගේ මේ හයිනුදි බයිලවත කොමස් පෙනි
0: සෙදුගොන් ෆිල්මර් නුනේ කී හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: නොදියක මෙගහටස් දිවහි එ අබදුවස් එම්ම ගාත
1: නොදිහ එකෙන් මෙගහටස් දිවහි FM.

0: නුවදිහකෙන් මෙගහට් දිවෙහි එෆ්එම් නුවදිහකෙ මෙගහට්ස් දිවෙහි එෆ්එම් ගේ අල්හා අයිදුගේ ખાસ ශෝතුගෙ තෙරේ
1: ලවය
0: හිත්තක දිරුන්දේ රීති ලවත කණුලා ඊද ෆුරිහම වಾಣිත
2: ඒදායි ගුලා ලාෂිකිය ලෙෆ්ට් කිය රයිට් මෙදුමයි සලාම් ගම්ද පුරන් ලෙෆ්ට් කිය රයිට්
0: මාසේගේ ඊද ලවත කොන් ෆෂිගෙන් ආතුගේ ෆෝරිගද මියුසික හමය ලවතුගේ රීති ලෙන්තකා ඒගේ ෆහතු ගාවා ලෙම්මරි කමුගේ වාහකතුගේ ඉතුරුන් රාජ්‍යයේ මි කුදි කුදි රැත්තක්ගා කුලගදකොන් ඊදු ಫಾಗಕು ರಗನ್ ಅಡುವಹಾಲುಮಕ್ ಈದು ತಿಂದುವಹು ಕೊಮ್ಮಿರೇಗ್ಗೆವೆಸ್ ಅಗ್ಗಡಿ ತಿರಿಹುಗ ನೂದಿಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹೆಫಮ ಟ್ಯೂನ್ ಕೊಲ್ಲಾ ಈದುಗೆ ಮಿ ಖಾಸ ಫೋರಿಗ ಬ್ಯಾದರಿವೆಲ ಹಮೈಕನಿ ನೂದಿಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹೆಫಮು
1: ಲವಯಕು
3: ಈದ್ ಫೋರ್
4: ಸ್ಟುಡಿಯೋ ಎಂ ಬೇರುಂ ಗೆನಿಸ್ತೆ ಮಿಶೋಗಾ ಈದ್ ದುಹುಗೆ ಹಾಸ ವಾಹಕತ
5: ಈದ್ ತಿಂದು ಹುಗೆರೆ ದಿಹಕಡಿ ಸುಮೇಟ್ಗ
3: ಈದ್ ಫೋರ್ ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವ್ವ
5: ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವ್ವ
6: ನೋದಿ ಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಅಬದುಸ್ ಎಮ್ಮೆ ಗಾತುಕ ನೋದಿ ಹೇಕೆ ಮೆಗಾ

0: அத்தனை ருப்பியா ஏதோல்ல கொம்பு தெமாக்கும் உரிதுவின் ஏடிவி ஹோதம்
1: දිවෙහි FM උන් එහොන් දෙරිනා බද්දල් කුරණී
2: වරන් ખાસ හුෂේලුන් තෙරිය ගෙස්ට් RJ
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කුරා ෆරාතායකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
2: ගෙස්ට් RJ නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM උන්
4: ගෙස්ට් RJ බුරස් වෙද්දුගේ රේගණු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝ එම් වගුතුන්

0: ෆිල්ම් ගේ මේ පහළවේ කන්නේ කොල්ලවේ
1: අනේ නජාරා අහ එලවෙන්න අනේ දෙමෝ ඉන්නානේ කඩු කොලාගේ හැද බැලලාගේ I said I don't know the lyrics.
0: Moja
1: na moja
0: e inge anda lave ki oge lava ta ka var farita asu sama inge film var rangala
1: inge hedumat dande
0: yes e manikas lave kange dan lave ka fo dingu bayaki bad.

0: Movie Mode. Movie Mode. Movie Mode.
1: නොදී හේක මෙගහර්ට්ස් දිවෙහි එෆ් එම් අබදුවස් එම් ගාත
2: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුනේ දේ හුසාසකෙ එනම විස් මීගේ මේ උෆාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මෙහුනීමා

0: සමාව ගැට තිවෙහිෙමු තිවෙහිම් තිවහින්නයකු.
1: නුවදිහ එකෙන් මෙගහත්ස් තිවහිම්.
2: ඕඩියෝ වාහක

දෙන් තිමන් රස් කලාගේ එවරෙන්ග කිබෙන් බදලු හි පෙවීම අධි කණඩුගෙ තෙරය එවරෙන් ගරව් කුරවීම ඒ තිමන් රස් කලාගේ ආයත්තෙන් එවරෙන් දෝකෝ ඒ ආයත්තකාමද ගාෆිල් වී බයවකම් ගා වී කමට්ටකේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: කොමෙ ඉنسان කීවස් එහෙම මිහුණා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමි හේ එකී එකී කං කමා මෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනි එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් වලින් එකන් හැමජස්සවා ෆාවා ගොයි කං කමා මෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහක වෙස් එහෙම මීහුන්ගේ ඛියාල හුරුමත් තෙරකන් හිතුමි මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දිනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමු ගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑ තෙරිවා තනෙක්ගෙ කංකමු ගයා මුළි කවුමක් මංෆා හුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකං කුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امتو گمان نبی یا ونی انگوافا اتر ایک لیگ فانکی اسلامی امتا مین اللہ دیکھے وی ام میری ویتی نمونا کن کی ریت قرآن گا انگوافا واہندو اسلامی امتا نسبہ وا کم میں میہ کوئس ایک لیگ فانو دیکھے وی ریتی نمونا یا تبا وان جہینے اتر مین نبی یا گے سیرت دراسا کفی کم میں میہ کا وانہناوی گے نوان حقیقت کی ඉතුරු එකලේගෙ ෆානෝගෙ ખાસ ෆොලුකංකමු ගයා මුලි උම්මතක් කුරිමතිවා කංකමුගා කමං එක ශීගෙන්වා আদি එකලේගෙ ෆානෝ ඉතුබාරු කරවවා මිස්මිහුන්නා මශ්වරා කරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගෙ මිසාලකී ඉතුරු එකලේගෙ ෆානෝගෙ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂත්ගෙ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකෑගා ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಬದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೋತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹೀ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الامر آل عمران سورة جي ستيك فانساس نووانا آية ماني ادي كنتكو غاكا ليك فانو اميهننا مشوراكو رواشي دنياوي كنكمو غا مفدا هردنا اصول كان اليفا واحدو مسلمون جي ترين بايم ميهم مي اصولا خلافا عمل كرامون داتا فنكمي هتاما هوريكامي شكين نگتو غا تمايا فنكتكي ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮಾನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم گتو گا ایمان ویگن تی بے مومنون نکی دے دنیے گے نصیب ورین کمو گا اللہ کنڈ علو وافا وائرو ایبا میہن گے کی بے گا اشا گن فاوا متی وری صفت کامدو کیری دی قرآن گے اتن آیتے گا بیان کرا وافاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تہو گا ای صفتن اشا گننے امون ای نفس تا زینت تی